0: 我来这里上，哦，我来这里上，你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀？你在睡呀 你不做个正欢喜啊！哎，老朋友，谈天说地，成为主酒，
1: 那是以前代志啊啦。啊，创啥话啦？
0: 明争暗斗，互不相让。
1: 阿娘，我咪讲对你客气啊。
0: 这就是老朋友。啊，来来来，我跟你讲嘛。